ගරබ ගහෙල්ලි මහල නපාව ෆිර පශුතාව ජබරෑනේ බිහාව කරමහීන මනමොක දුක් පාව බිනව කරී ජේ ජානා දූර ප්‍රභ අබිනාසී රහයා පරපුර